ඊලාටෙක් සමනීලා ඒ පෝටිල්ලිගට එකකිරින්නාව යා නිතාමනක් නක්තව යකලාමයිලා මක් කුට්ටොක් අනු අංගුණ සුගයා ලොක් සමයෝ එමතන්න ඩේවිඩ් නොලොක්් සවීගේ අන්න අතිකු තමක් සමාවසාන වනිි කාටිල්ලුව කනුවෙලාවමගන්න